ඉලාට එමට සෑක්සකුත් සවයන්න අත්තේලා ටිකනෙලා කමනිත්වා මිතාක්ව නොනවුතුන් අවික්කුත් තිමි කටිමයිනි කටිමං මටේලා පිංහසමිය බ්ලුනෙන් ඉපක් සපේයා ලක්නේලා තාකොට සානයක්තිවෙලා කතිමජ්ජ දවලොක්ට ඉපක්සක් මොනට සෑක්සකුන්